Radio Darmstadt und Lanka Radio gemeinsam on air. Ihr könnt uns jetzt über DAB Plus Radio oder online unter radiodarmstadt.de und lankaradio.lk hören. Erlebt Musik, Kultur und Stimmen aus Deutschland und Sri Lanka. Live, authentisch und voller Energie. Ich grüße Sie in singalesischer Sprache aus Sri Lanka. Ibowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Mein Name ist Ranjan Dharmaratna. Velamaritam Daval Ekapasu Vinadi Obame Samandani Germany City Bunatekuna Lanka Radio Single Word Satanata. Obatapulwang Apra Samandana DAB Nava Taksane Yatate Ho Radio Darmstadt.de Natnam Lanka Radio.lk Yana Web Adavi. Jaya Satuta Vasana Samaga Tavat Lassana Davasak Asri Patana Mama Ranjan Dharmaratna. Unser Hotline 0619-551-8700. 0619-551-8700. අපේ හොට්ලයින් එක මතක් කරන්නම් 0615-1-87-03 0615-1-87-03. ඒ වගේම ඔබට පුළුවන් අපත් සමග chat කරන්න එන්න අපේ Facebook web අඩවියට facebook.com/lankaradio facebook.com/lankaradio උසර Facebook address allowed facebook.com/lankaradio facebook.com/lankaradio ඔසදෙම් සිකුණනව කුන් සයිමන් info@lankaradio.lk info@lankaradio.lk ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.lk info@lankaradio.lk අපේ ඊමේල් ලිපිනය. වාසනාවන්ත දවසකට ආශිර්වාදමින් ඉදිරි පැයක ඔබත් සමග ගුණේ රැඳී සිටින මම රංජන් ධර්මරත්න

Willkommen bei Radio Darmstadt und Lanka Radio. Heute erinnern wir uns an die große Sängerin Nanda Malini, die uns letzte Woche verlassen hat. In den nächsten 2 Stunden sprechen wir über ihr Leben, ihre Botschaften, ihre Kunst und spielen ihre bekanntesten und beliebtesten Lieder. Nanda Malini hat Generationen berührt mit ihrer Stimme, ihren Gesichtern und ihrem Mut, gesellschaftliche Themen anzusprechen. Bleibt bei uns, während wir ihr Werk ehren und an eine außergewöhnliche Frau erinnern. Ihr könnt uns hören über DAB+, über radiodarmstadt.de und über lankaradio.lk. Also Radio Darmstadt, Lanka Radio Equa, අපි මියගේ ගායිකාව නන්දා මාලිනී මතක් කරමු. ගිය සතියේ අපෙන් වෙන් වූ අතර ඊළඟ පැය දෙක තුළ අපි ඇගේ ජීවිතය, ඇගේ කතා, ඇගේ සංගීතය සියලු ජනප්‍රිය ගීත සමග ඔබට ගෙනෙන්න සූදානම් කර තිබෙනවා. නන්දා මාලිනී අපේ ජනතාවගේ හදවතට දශක ගණනාවක් සංගීතයෙන් ආලෝකය ලබා දුන්නු. අද අපි ඇගේ සම්පූර්ණ කලා වස්තුවේ ගෞරවයක් පිරිනමන ඒ නිසාම අද මේ වැඩසටහන ගුවන්ට එක් වෙනවා.

0: லதா வால்புலகன நந்த மாலினி தெக்கு அதாஸ்.
1: ඇත්තටම මම නම් ලතාකට හරියට ගෞරව කරන කෙනෙක්. මම එතුමියව දැක්ක තැන අත් දෙක එකතු කරලා එතුමියට මම වඳිනවා. මේ මොකද මං හිතන්නේ අපිට මේ පාර හැදුවේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි අපිට පූර්වාදර්ශය සැපයුවේ මේ මේ ගීත ලෝකෙට. ලතාකා කියන්නේ ඇත්තටම පුදුම කටහඬක පෞරුෂයක් තිබුණු, එයාටම අනන්‍ය වෙච්ච කටහඬක් තමයි ඒ තිබුණේ. මේ ගීත ගුණ ඇහුවාමයි එයාගේ තියෙන හැඩතලේ බැලුවාම මෙහෙම දුව පරාසක යන්න පුළුවන් කෙනෙක්ද කියලා හිතාගන්න හරි අමාරුයි. මම මේ ශාස්ත්‍රයට ඇවිල්ලත් නැති කාලෙක එතුමියත් එක්ක මට මේ සමුව ගායනයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මම එක දවසක් එතුමියෙක් මගේ මතකේ විස්තරي කිව්වා. මොකද්ද සිංහල ජාතිය ලෝ බැබලි තිබුණා නේද සින්දුවක්? එහෙම ඒ සින්දුව මේ සමූහ ගායනේ කියන්න කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරේ පටිගත කිරීම කළේ. ඇත්තටම මගේ මගේ මේ දශක පහක් විතර වෙන මගේ ශාස්ත්‍රයේ මං සිරිසේන විමල වීරමාස්ටර්වත් සජීවව දැකලා තියෙනවා. ඉතින් මුතුසයි මාස්ටර් තමයි ඒකේ සංගීත අධ්‍යක්ෂණය කළේ. අපි ළමයි 5-6 දෙනෙක් හිටියා. හරිම සුන්දරත්වයක් දැක්කේ. ඉතින් ඒකෙන් තමයි මම හිතන්නේ මට උඟාක් අත්දැකීම් ලැබුණේ. කුරුල්ලෙක් සද්දක්කා ආවත් නවත්තන්න සිද්ධ වුණා පටිගත කිරීම. මම ඒ මොකද ඒ වච්චරම මම හිතන්නේ අර සවුන්ඩ් ප්‍රූෆ් නැහැ මං හිතන්නේ ඒ කාලේ. ඉතින් හරිම සතුටක් ලැබුවා ඒ සින්දුව පටිගත කරන්නලු. මම පස්සේ කාලෙක ඉතින් ලතාක් අපෙත් එක්ක හුඟක් හිතවත් වුණාම මම කිව්වා මං එච්චර ලතාක්ව දන්නේත් නෑ, මට මෙහෙම හම්බ වුණා අවස්ථාව කියලා. මං හිතන්නේ අපි හැම කෙනෙක්ගේම ගෞරවය සංගීත ශාස්ත්‍රයේ ඉන්නවා නම් අපි ඉඳලා හැම කෙනෙක්ම දැන් මේ අලුතෙන් මේ අද පරම්පරාවේ උරේෂා වගේ කෙනෙකුත් මෙතන මේ ඉන්න අවස්ථාවේ ඇත්තටම ඒගොල්ලොත් මම හිතන්නේ මේ පූර්වාදර්ශය ලැබමින් ඒ ගෞරවාන්විත චරිතවලට පූර්වාදර්ශයක් අපි සපයන්න ඕනි.
2: මේ දවස් ඉඳලා පුතේ සකුරා මල් පෙන්වන්න යනවා. ඊයේ දවස් ඉඳලා එහෙම එක්කන් යනවා. මේ අහන්න කිලෝමීටර් 700 යනවා. මං කෝ ඕන්නේ නැහැ දැන් සකුරා නැහැ කාලේ. කම්පියුටර් ගහනවා මෙන්න මෙතන තියනවා කියනවා. ඔයා ගහන මෙතන.
3: ඒක සකුරා නැති කාලේ.
2: සකුරා නැහැ. ගියා කියලා මෙන්න මෙතන කියලා කෑ ගහලා කිව්වා. ගස් හතරක් විතර පිළිලා බයිලා මං ගිය ගමම සකුරා මල් පිපිලා හරි පුදුමයි. මේක පටස් ගහලා සම්බන්ධ අවුද වීඩියෝ කරා. වීඩියෝ කළා අපි මේ මේකට. ඒ කියන්නේ මට ඒක ඉබේ කියුණා. දැන් මගේ සින්දු නිසා තමයි ඒගොල්ලෝ හෙව්වේ.

0: නන්දම්මාල්නය අරගල භූමිය දී කළ කතාව.
1: මගේ ජීවිත කාලය තුළ මේ වගේ ද ජරාජීර්ණ වෙච්ච පාලනයක් මමනං අහලත්නෑ දැකලත්නෑ. ඒ වගේම තමයි මගේ ජීවිත කාලේ මේ වගේ තරුණ නැගිටීමක් දැකලත්නෑ මං. මොකද මේක ඇවිල්ලා විශේෂයි කිසිම දේශපාලන පක්ෂයක උදව්වක් නැතුව ඒගුලන්ගේ සහයෝගයක් නැතුව මේ ස්වේච්ඡාවෙන් නැගී හිටිය දරුව කණ්ඩායමක් මේ ඉන්නේ. එතකොට ඒගොල්ලා මේ ඉල්ලන්නේ ඒගොල්ලන්ට දේවල් නෙමෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා මේ කෑ ගහන්නේ අවුවෙන් පීඩා විඳලා වැස්සෙන් පීඩා විඳලා කණ්ඩ නැතුව මේ ජවය සම්පන්න දරු පිරිස මේ ඉල්ලන්නේ අනාගත පරම්පරාවට රටක් හදලා දෙන්න. දැන් අපි වගේ වැඩිහිටියෝ හුඟක් අඩුයි මෙතන. අපි දැන් අපේ කාලේ බොහොම දුර ගෙවලා ඉවරයි. දැන් අපි ඇත්තටම අපේ පුළුවන් කාලේ අපි ගොඩක් දේවල් අපි කිව්වා. යදමින් බඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉඳි කටු වෙන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුඹට ඉරට අධිකරණය නීතිය සහ විනිසුරන්. දැන් අද තමයි මං හිතන්නේ මේ දරුවන්ට ඒ බව හොඳට වැටහිලා තියෙන්නේ. ඒ නිසා මේ තරුණ ජවයට තරුණ ශක්තියට ඒගොල්ලෝ එක්ක හිත ගණ්ඩායි අපි මෙතනට ආවේ. ඒ නිසා ඒගොල්ලන්ගේ මේ හඬ නගන හඬ බොහොම මෑත ජය ගන්නවා කියලා අපි විශ්වාස කරනවා. ජය.

0: નંદામાલની ઇન્ડિયા અટકી અવસ્થા આવે સીધું સીધું એમ કે નક્કી એને કથા આવે.
1: પવન પ્રસંગે કરેલા આપી જીવિત બેરગાંડ ઇન્ડિયાવટ પેન લગ્યા ઇન્ડિયાવટ પેન લગ્યા ઇન્ડિયા આવી વંદના નાડા આપી ખાંડ ગુંડ દુના ઉદવ કરા હિંગાડનો વગે જીલા હિટ્યા આપી એહેદી દેન નિકામ ઇન્ડ બેરીનિસા અડેઆર કીએન નગરે મે જનગાયના દ્રવિડ જનગાયના ઇગનગન આવા એહેમે ઇન્ડ બેને ඉගෙනගෙන ඇවිල්ලා මෙහි පුවත්පත් සාකච්ඡාවක් පවත්වලා ඒකේ අපි කිව්වා අපි මේ ද්‍රවිඩ සමාජයත් එක්ක අපි යාළු වෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ. මේ මිත්‍රත්වය ඇති වෙන්න ඕනේ. මේ මිත්‍රත්වේ මෙහෙම පළුදු වෙලා තියෙන්නේ මේ දේශපාලනය නිසා. ඒගොල්ලන්ට ඕන ඕන දේවල් ඒගොල්ලෝ කරලා ඒගොල්ලන්ගේ බලය රැක ගන්න නිසා මේ සාමූහික සමගියට වැටක් බැඳිලා තියෙනවා. ඒ නිසා මේක අවශ්‍යයි. ඒ නිසා දෙමළ ජනගී සංගත දැටියක්ම කළා. ඒ රන් සීනෝ කියලා දෙමළ සමාජයෙන් සම්මානයක් දුන්නා මට. කරා. ආරාරෝ. දන්නද පුතාලා නේද? ඉන්න අය. අරීරරෝ ආරාරෝ අරීරරෝ වචන අර්ථ මොකද කියන්නේපා?

නායක ස්වාමීන් වහන්සේගින්ද අපගේ මහමෙවුනා අසපුව නිර්මාතෘ ගුරු හාමුදුරන්ගින්ද සියලුම පින්වත් හාමුදුරන් වහන්සේලාගින්ද ආදරණීය දරුවන්ගින්ද දෙමව්පියන්ගින්ද සම්භාවනීය අමුත්තන්ගින්ද අවසරයි. ඇත්තටම මම මෙතනට පැමිණියේ මාව එක්කරගෙන ආවා පින්වත් සොහොයුරන් දෙදෙනෙක් සහ සොහොයුරියක්. එතන ඉඳලාම මම හිතුවේ මගේ මනස තාම ශාන්ත ලීලාවෙන් මෙතනට එන්න ඇති කියලා. මම අපගේ ගීත රචක මෑතකදී අභාවප්‍රාප්ත වුණු අජන්ත රණසිංහ මහතාගේ හත් දවස බණ සඳහා සහභාගී වුණු වෙලාවේ එහිදී බණ දේශනා කළේ මේ අපේ සුබෝධි හාමුදුරු. උන්වහන්සේගේ ධර්මදේශනයේ ඇත්තටම ඉතාම කාලීන ධර්මදේශනයක් බවට පත් වෙලා ධර්මදේශනේ ඉවර වෙලා උන්වහන්සේ ගමන් කරද්දී මම පස්සෙන්ම ගිහිල්ලා උන්වහන්සේට කතා කරලා මේ ධර්මදේශනාවේ තියෙන වටිනාකම ගැන කතා කරා. මම හිතන්නේ අද මේ මට මේ කළ ආරාධනාව උන්වහන්සේ ඒ දැන හැඳුනුම්කම වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස. මං මට කිව්වා විනාඩි 45ක් පැයක් කතා කරන්න කියලා. මං එච්චර වෙලා කතා කරන්න යන්නේ නැහැ. මං ඉතාම කෙටියෙන් සංක්ෂිප්තව මට කියන්න ඕන දේ කියන්න ඕන ටික මම ප්‍රකාශ කරන්නයි මම අදහස් කරන්නේ. ඇත්තටම උන්වහන්සේ මට කිව්වේ දුරකථනයෙන් තමයි 3-4 වාරයක් මාත් එක්ක කතා කළේ. මම කතා කරපු මුල්ම දවසේම මං කිව්වා මං එන්නම් කියලා. මට උන්වහන්සේ කිව්වේ මේ දරුවන්ට අපේ ගුරු හාමුදුරුවෝගේ සංකල්පයක් උඩ මේ විදිහේ ශිෂ්‍යත්ව ප්‍රදානයක් කරනවා. ඔබතුමී ඇවිදින් ඒ දරුවන්ට ඔබතුමීගේ කතාව කියන්න. එහෙම තමයි මට කිව්වේ. මං එතකොට හාමුදුරන්ගෙන් ඇහුවා සුබෝධි හාමුදුරන්ගෙන් කතාව කියන්නේ. කිව්වම කොහොමද ඔබතුමීට හොඳ කතාවක් තියෙනවා. ඒ කතාව ඉතාම ආදර්ශමත් කතාවක්. ඒ නිසා ඒ කතාව කියන්න අපිට. ඒක ප්‍රමාණවත් කියලා. ඉතින් මං ඒ කතාව ටිකක් කියන්නයි හදන්නේ. මේ ඔක්කොම කියන්න ගියොත් ගොඩාක් වෙලා වුණේ. ඒ නිසා මම ඉතාම ටිකකින් කියන්න හදන්නේ. ඇත්තටම මේ ශිෂ්‍යත්ව ප්‍රදානය අර සිල්සේන මැතිතුමා කිව්වාගේ ඉතාම වටින අවස්ථාවක් මේක. මොකද අපිට ඒක හොඳට දැනෙනවා. පුටුවේ ඉඳගෙන ඉඳද්දී අපිට ඒක හොඳට දැනෙනවා. අපිත් කුඩා කාලේ මෙන්න මේ වගේ දේවල් සොයාගෙන ගියා නේද? අපිට කවුද මේවට උදව් කරේ? අපි අද මේ ඉන්න තත්ත්වෙන් කොහොමද අපිට ඒක මුදවගෙන එන්න පුළුවන් වුණේ කියන දසදහස් දෙයක් මෙතන ඉඳගෙන ඉන්නකොට මට ඇත්තටම හිතුණා. ඉතින් ඒ නිසා මම හිතුවා මම ඉතාම කෙටියෙන් මම මේ මගේ කතාව මම කියන්නේ කිසිම කෙනෙකුට දියුණුවක් ලබන්න නම් ගොඩනැගිලිවත් වෙන මොනක්වත් දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි මගේ ජීවිත අත්දැකීමෙන් මට කියන්න පුළුවන් වෙන්නේ. මම මගේ කලාවෙන් ගොඩනැගිච්ච කෙනෙක්. මම ලෙව්වන්දුව වැලිපැන්න නැමැති ගමේ තාම දුප්පත් දුෂ්කර දැනටත් දුෂ්කර ගමකින් කොළඹ කොටහෙනට ආවා මගේ තාත්තගේ රැකියාව නිසා. මගේ තාත්තා ඇඳුම් මහන්නේ. මගේ තාත්තා ඇඳුම් මහන්නෙක්. ඒ ඇඳුම් මහන රැකියාවෙන් අපි 9 දෙනෙක් ආරක්ෂා කළා. මගෙත් එක්ක මගේ බාලම නංගි ආවා. ඇයටත් එන්න ඕනේ කිව්වා මේ අසපුවට යනවා කිව්වහම. ඇය මේ දුක්ඛම් කටුළු හුඟක් දේවල් ඇයට ලැබුණේ නැහැ. ඇයගේ කාලේ වෙනකොට අපි ටිකක් ස්වයංපෝෂිතයි. අපි ඇත්තටම අපි 9 දෙනාව අම්මා තාත්තා ආරක්ෂා කරේ තාත්තගේ තනි දෙයින්. හරියට ලොකු ආදර්ශ දේවල් දුන්නා අපිට. ලොකු ආදර්ශ දේවල් දුන්නා. අපි හැමදාම හැන්දෑවට බුදුන් වඳින්න ඕනේ. අක්කා කෑම අපිට පිළියෙල කරනවා. අපි 9 දෙනාගේ කෑම පිඟාවලට කෑම දානවා අපිට ඇහෙනවා බුදුන් වඳින්දී. අපි බුදුන් වඳිනවා එක්ස්ප්‍රෙස් එකේ. බන්ට කියාගෙන යනවා. මොකද අපිට අර කෑම ටික ගන්න.
ඉතින් ගිහිල්ලා තාම්මටයි තාත්තටයි වැඳුණ වැඳාම තාත්තා අපිට කියන්නේ ඕගොල්ලෝ අද හොඳ නෑ මේ බුදුන් වැඳා. එනිසා පුතේ ආයි කියලා එන්න. එහෙම තමයි කිව්වේ. එදා අපිට ලොකු තරහක් ඇති වුණාට පස්සේ අපිට හිතුණා මේ කියන දේ සත්‍යයක් නේද කියන එක. ඊට පස්සේ ඉස්කෝලේ යන අතරේ එහෙදී මගේ දක්ෂතාවයන් අඳුරගත්තේ පාසලේ ගුරුතුමී. මම ගියේ කොටහේන ගුණානන්ද විද්‍යාලයට. ඉතාම අඩු පහසුකම් තියෙන තාම දුප්පත් ඉස්කෝලයක්. නමුත් හොඳ ගුරුවරු අපිට හිටියා. දරුවන්ගේ දුක සැප බලන්න හොඳ ගුරුවරු හිටියා. ඉතින් මං වගේ දුප්පත් දරුවෙකුගේ දක්ෂතාවයේ දැක්කේ පාසලේ ගුරුතුමී. පාසලේ ගුරුතුමී තමයි යම්කිසි මේලමයට ගායන හැකියාවක් තියෙනවා කියලා මාව අඳුනගත්තේ. ඒ අඳුනගෙන දැන් අර මේ tire කිව්වා වගේ 1956 මාව එක්කරගෙන ගියා ගුරුතුමී කරුණරත්න අබේසේකර කියන අයගේ ළමා මණ්ඩපයට. ගිහිල්ලා ටිකක් කල් අවුරුද්දක් විතර ඉඳද්දී තමයි මට ගීයක් කියන්න හම්බුනේ බුදුසාදු ගීය. ඔබගේ පාමුල

සරලකී වැඩ සටහනක් හම්බුණා මට. මම දැන් මට ඔක්කොම මේ බුදු දහමත් එක්ක සියලු දේ සිද්ධ වුණා කියන එක තමයි මගේ අදහස. ඉස්සෙල්ලාම සරලකී වැඩ සටහනක්.

0: radio.lk.
1: මම එකින් එක කියන්නේ with my guy කියන ලොකු කතාවක් නම් ඉතාලම සංක්ෂිප්ත කරලා මේ කියන්නේ. ඊට පස්සේ මේ මට එන්න කියලා තිබුණා ඒ කාලේ භක්ති ගීත තිබුණා එක එක ආයතනවල. දවස ආයතනෙන් තමයි මේ භක්ති ගීත වැඩසටහන කළේ. මට හම්බුණා පුදුම ලස්සන සින්දුවක්. පළවෙනි මගේ භක්ති ගීත වැඩසටහන. ඔබට මතක ඇති. ප්‍රඥා ප්‍රදීප දල්වා

මතකයි නේද? ඔන්නෝමයි ඒ සින්දු ඔක්කොම කිව්වේ. ඇත්තටම මම හිතනවා අපි අපේ විෂයෙන් යම් කිසි අවබෝධයක් ලබනකොට මම ඇත්තටම හිතුවා අපි මේක මේ නිකම්ම නිකං විනෝදයේ සඳහාම මේ ගීතය පාවිච්චි කිරීම නෙමෙයි තියෙන ප්‍රබල අවිය කියන එක. ඒ අනුව තමයි මම ඇත්තටම සියලු පැති ගැන හුඟක් දුරට හිතන්න ගත්තා. රැකියාව විරහිත දරුවන්, අපේ දුගීකම, විරැකියාව, දුගී බව, අසාධාරණය, අයුක්තිය, මේ හැම එකටම අපිට පුළුවන් වෙයි කියලා හිතුවා මේ ගීතේ පාවිච්චි කරන්න.

දරුවෝ සිංහලත් දන්නවා ඉංග්‍රීසිත් දන්නවා ඔවුන්ගේ භාෂාවත් දන්නවා. අපි දෙමළ දන්නෙත් නැහැ, හොඳට ඉංග්‍රීසි දන්නෙත් නැහැ, හොඳට සිංහල දන්නෙත් නැහැ. මේක තමයි ඇත්ත. ඉතින් දැන් අපි පිටරට එහෙම ගියාම අපිට තේරෙනවා මේ ළමයි කතා කරන අපේ සිංහල ළමයි සුද්ධන්ටත් උගන්වන්නයි මේගොල්ලෝ ඇවිත් තියෙන්නේ කියලා. ඒ තරම්ම අමුතු භාෂාවක් කතා කරන අපිට මොන විදිහින්වත් තේරුම් ගන්න බෑ. දැන් ඒ දුව කතා කරද්දී ඇත්තටම මට ඒක භාෂාව තේරුම් නැතුණාට මට හිතුණා මෙයා මේ හොඳ වචන ටිකක් තමයි කියන්නේ කියලා. ඉතින් අපිට ඒක හරි අවශ්‍යයි. ඉතින් උරුම ඉතලත් අපි කුංකුම පොට්ටු නමින් මම සංගත තැටියක් කළා. අඩු තරමින් ඒක මම ඇත්තටම කරේ දෙමළ මේ අහන අයට නෙමෙයි. දෙමළ අහන අය ඕන හැටිය හොඳට සංගීතය ගැන දන්නවා. ඒගොල්ලෝ විෂේද ශිල්පයේද ඔක්කොම ප්‍රගුණ කරපු අය. අපි ඉන්නේ විෂයත් ප්‍රගුණ කරලා නැහැ, ශිල්පයත් ප්‍රගුණ කරලා නැහැ, උඩින් අතපත ගාගෙන යනවා. ඒ නිසා මම මේ කුංකුම පොට්ටු සංගත තැටියකලේ දෙමළ අයට අහන්න නෙමෙයි සිංහල අයට අහන්න. ඉතින් ඒකෙත් මම ඇත්තටම දුව අහන්න මේ සින්දු මම පොඩි කැලලක් මට මතකයි.

ටිකටික වැරදි ඇති. ටිකටික වැරදි ඇති. ඒ වුණාට මම හිතන්නේ ඒක අපේ උත්සාහයට මං හිතන්නේ ගරු කරන්න ඕනේ.

ඉතින් මේ මම කිව්වේ එකයි මං ගොඩක් වෙලා කතා කරන්න අදහස් කරන්නේ මං අර අපේ සුනිල් මහත්තයා කිව්වා වගේ මං චූටි කතන්දර දෙකකින් සින්දු දෙකක් කියන්න හදන්නේ. මම ගියා පහුගිය අවුරුදු දෙකකට විතර දෙකක නෙමෙයි අවුරුදු 3-4කට උඩදී අපේ අමරදේවසේට තිබුණා මේ කන්දි විහාරේ පන්සලේ අලුත්ගම කන්දි විහාරේ පන්සලේ මේ උපහාර උත්සවයක් තිබ්බා. ඒ උපහාර උත්සවයට සර්ගේ උපහාර ගීතේ කියන්න තිබුණේ මට. ඉතින් මම ওই දවස්වල අපේ ගෙදර පඩිපෙලක් හදනවා. ඒ පඩිපෙලෙන් වැටිලා මගේ මේ වම් අත කැඩුනා. එහෙන් පිටින්ම කැඩලා තියෙන ලොකු ප්ලාස්ටර් එකක් දාගෙන ගියා. ඉතින් මම ප්ලාස්ටර් නෙමෙයි ප්ලාස්ටර් 10ක් දාගෙන හරි මම දැන් සින්දු කියන්නේ යන්න ඕනේ. ඒ නිසා මගේ මට හොඳට මතකයි මගේ පොඩි නංගි තව යාළුවෙකුයි ඇවිල්ලා සාරියේ ඇඳුවා. ඉතින් මේ දාන්න බෑනේ 70ත මෙහෙමනේ දාන්න ඕනේ දාන්න බෑ. ඉතින් මේ මේක පැලලා දෙකට මැහැව්වා ගෙනේ කියන්න 70. ඉතින් මගේ අර යාළුවා කිව්වා මගේ නංගි නම් ඒකට කැමති වුණෙත් නෑ. නංගි කිව්වා මල්ලමිනියන් දන්නෙත් මෙහෙමයි ඒ කප් දෙකට බෙදලා හදන්නේ කියලා. නංගි ආස වුණා ඒක කියනකොට. මං කෝ අනේ හොඳයි දැන් මලමිනියත් ඇඳෙනවා දැනගත්තානේ දැන්. ඉතින් ඇඳගෙන දැන් ගියා. ගිහිල්ලා එහම ඉන්නකොට මේ හරියට වන්දනාව වෙනවා දැන් මේ මේ මාමේ වුණාට එනවා වගේ. එහෙට බස් එකකින් ආවා මේ චූටි පොඩි ගොඩාක් කටේ hina vivi යනවා. පොඩි දරුවෙක් කළු මට හොඳ අමු මූණක් හොඳ කටු මූණක් තිබුණේ පොඩි එකාගේ. ඇවිල්ලා මේ මන් ළඟට ඇවිල්ලා හැව්වා. මගේ එකම හිටියා සිද්ධාර්ථ හාමුදුරුවෝ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ හිටියා. අපේ ජ්‍යෙෂ්ඨ කවීන්ද්‍රයා පරාක්‍රම කොඩිතුවක් හිටියා ළඟ. ඇහුවා මේ මගෙන් ඇහුවා මේ නැන්දගේ අතමක් වෙලාද කියලා. ඇහුවා හඳුන් කුරු පෙට්ටිකුත් අතේ තිබුණා. ඉතින් මං කිව්වා අනේ පුතේ බලන්නකෝ මම මේ ගෙදර පඩිපෙලෙන් වැටිලා මගේ අත කැඩුනා ඒකයි මේ කිව්වා. හොඳට බලන් හිටියා මන් දිහා මූණ. බලංගිල්ක හොඳ වැඩි කපාටම් කිව්වා. හොඳ වැඩි තින් ටිකක් කපාට සැලිලා මං ඇහුවා ඇයි පුතේ කම ඔයා අපිට තෝතෝ කීකී සින්දු කියනවා හොඳ නැහැ කිව්වා. බැලින්න මොකද දැන් ඒ කාලේ මේ මේ සින්දු ප්‍රසිද්ධ පුතාලා කියන්නේ මොකද්ද සින්දුව මොකද්ද හා කේමු අපි දැන් කුචි කුචයියෝ කුචි කුචයියෝ කුචි කුචයියෝ කියන් තෝත් නට පිය මාත් නටන්නම් කුචි කුචයියෝ කුචි කුචයියෝ ඔකේ තෝතෝ කියලා තියෙනවනේ ඒකයි

ඔන්න ඕක කියලා යර හොඳ වැඩ කියලා අහගත්තේ. ඉතින් පස්සේ ඉතින් අර සිද්ධාර්ථ හාමුදුරුවෝ මේ ජනවාරී ගැමියා කියන වචන කියලා ඉතින් ලොකු සාස්ත්‍රයක් කිව්වට යට හරියන එක පස්සේ අතේ තුන හඳුන් කුරත් මගේ ඇඟට ගහලා දාලා දිව්වා. ඉතින් මම එතනදිත් ඇත්තට මං හිතුවා අපි කොච්චර වාසනාවන්තද, කොච්චර හොඳද මේ වගේ මේ සින්දුවක් කියලා. දැන් එයා ඒකට තරහ වෙලා, ඉතින් ඒක හරි වටිනවනේ. යගේ තරහව සාධාරණයිනේ, යගේ පුංචි මනසේ හිතෙන දේ. හරි සන්තෝසයි. දැන් ඔහුගම පොඩි කතාවක් තියෙනවා මට කියන්න. මම කරා සින්දු හෝඩියේ නමින් සංගත තැටියක්. ඒකේ තියෙන්නේ අයන්නේ ඉඳලා අන් වෙනකන්ම නොනවතින සින්දු. අයන්නේ ඉඳලා අන් වෙනකන්. අයන්න අලියාටයි, අලියා කළු පාටයි, මොයන්න මොනරාටයි, මොනරා කොළ පාටයි, ඔහොම තමයි සින්දු තියෙන්නේ. මෙන්න මේ කාලේ මගේ පොඩි දුව උපකාරක පන්තියකට මේ රාජගිරිය පැත්තේ ගිහින් තිබුණා. ඒ සංගත තැටි ඉවර කරන්නේ ගීයක් තියෙනවා. ඒ ගීය ගායනා කරලා මම කියනවා, ඔන්න පුතාලා මේක පාඩම් කරගන්න ඕනේ, මං එනවා පාඩම්ද කියලා බලන්න. ඔතනින් තමයි ඉවර කරන්නේ. ඉතින් දැන් මේ ඒ පැත්තේ ඉතින් දැනගන්න ඇතිනේ මගේ දුවයි මෙතනට එන්නේ කියලා. ඉතින් ඒ අල්ලපු ගෙදර මේම චූටි බාග තාප්පකින් තමයි වැහිලා තියෙන්නේ. ඉතින් මට ඇවිල්ලා අම්මා මට එහෙට යන්න බෑ, පොඩි මේ නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි මේ බයිනවා මට කියලා. මොකද මෙයාට කියනවලු, අප්පු උගලන්ගේ අම්මා මහා බොරුකාරයා, එනවා කිව්වට ආවේ නෑ කියනවලු. ඉතින් ඊළඟ දවසෙත් ගියම කියන, කෝ තාම ආවේ නෑ මහා බොරුකාරයා කියනවලු. ඉතින් මට මේ ඇවිල්ලා කිව්වා, මම ඉතින් දවසක් ගියා ගෙදරේ, ඒ ගෙදරේ මේ උපකාරක පන්තිය නැති වෙනවනේ. යනකොට කතාව මේකයි. ඉතින් මං දැන් තියා බැලුවාම මෙන්න මේකයි ප්‍රශ්නේ. ඊගොල්ලෝ මං ගෙදරට ගියා. ගෙදරට ගිහිලා ඉතින් ඒගොල්ලෝ එක්ක සින්දුවත් කියලා, ඒගොල්ලන්ගේ එක්ක සින්දුව පාඩම්ද කියලා බලලා යන්තම් රණ්ඩුව සමතකටපත් කළා. මොකද්ද සින්දුව?

నిన్ను సింధు అకురు తీస్తే కాయ్, శుద్ధ హోడి అకురు తీస్తే కాయ్. తిందాంగ ఒక కేలావా మమ ఎత్తమ్మి దేవాలి క్యూవే అపి అపే కళావి జీవితే జాయగత్తు విద్య మమ క్యూవేగా మగే ఎక్కదమే మగే నంగియావా బాలయా నమ వినియా పౌలి నమయా ఏ అమ్మ కుద్దాన్నే ఉంగా దుఃఖ దోమనాస్యా దాన్నే ఏ ఆయన కొట్టి ఉంగా దేవాలి వెడ హరి దమ్మి కీలా ఎక్కితే ఆవి కత్తుందాయి మీకు అదంతి దెనగత్తాని දැන් මට මේක මම අවසන් වශයෙන් තවත් දෙයක් මට කියන්න ඕනේ. දැන් ওই පුතාලා දුවලා දැන් මේ බලනවා වගේ ඒ කාලේ අපි පොඩි කාලේ රියැලිටි ප්‍රසංග තිබුණේ නැහැ. තිබුණා අපිට ගුවන් විදුලියේ තරංගයක්. ගීත තරංගයක් තිබ්බා. මම හුඟක් පුංචි. මේ තරංගේ කරේ ඒ කාලේ හිටියා ප්‍රොස්පර් ප්‍රනාන්දු කියලා මහත්තයෙක්. ඒ මහත්තයා තමයි මේකේ නිවේදන කටයුතු කරේ. අර මෙතන දැන් ඉන්න පුතා කරනවා වගේ. ආර්යසේන මිල්ල විතාන ආරච්චි කියලා නිෂ්පාදකතුමෙක් හිටියා. එතුමා තමයි නිෂ්පාදනය කළේ. මට හොඳට මතකයි, මම දැන් වයස අවුරුදු 72යි. ඉතින් මට හුඟක් මතකයි, ගොඩක් දේවල් මතකයි. මොකද මතක තියෙන්නේ මං හිතන්නේ අපිට අතීතයේ තුලින් තමයි අපි තාම ජීවත් වෙන්නේ. වර්තමානයේට ඇවිල්ලා අපිට නැවත එනවට වඩා හැම වෙලේම අපි අර ටික මතක් කරගත්තොත් තමයි අපේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හොඳට මතකයි. ඉතින් මේ තරඟෙන් පළවෙනි වුණා මම. දෙවෙනියා වුණා වික්ටර් රත්නායක මහත්තයා. අපි දෙන්න තරඟ කළේ. පොඩියත් පොඩි, මාත් පොඩි. මේකේ තෑග්ග තමයි බොම්බායට යන්න ගුවන් ටිකට් පතක්. බොම්බායට යන්න ගුවන් ටිකට් පතක්. ඉතින් මේක හම්බුණාම මට ඇත්තටම ඒ කාලෙත් මේ දරිද්‍රතාවයෙන්ම දුප්පත්කමින්ම වෙලා හිටියේ අපේ පවුල නිසා මට පොඩි ඥානයකුත් තිබුණා මේකෙන් ගොඩ එන්නේ.

0: lankaradio.lk
1: කොහොමද කියන එක. ඉතින් දැන් මගේ තාත්තා මං කොනේ ඇඳුම්මාන්නේ කියලා. තාත්තා රෑ ගොඩක් රෑ වෙනකන් ඇඳුම්මානවා. ගොඩක් මහනවා. තාත්තට තිබුණා ඉස්තිරිකයක්. පොල් කටු අඟුරු. අපි පොල් කටු ගේනවා. පොල් කටු ගෙනල්ලා අඟුරු දාලා තාත්තා චූටි මේ වගේ බට කෑල්ලක් තියන් හිටියා. ඕක තමයි දාලා පිඹින්නේ ගින්දර එන්න. ඉතින් ගින්දර හොඳ ඇවිල්ලා ඉවරනකොට තාත්තගේ මුළු ඔළුවෙම කුඩු වලින් පිරිලා. අර මේ අඟුරු කුඩු වලින් පිරිලා මූණ ඔක්කොම හැමතැනම. හරි සුදුයි තාත්තා තවත් සුදුයි. ඉතින් මේ දුක අපිට හොඳට තේරුණා මේක. අම්මා තේ කෝප්පයක් හදලා වහලා තියෙනවා තාත්තට. තාත්තා රෑ වැඩ කරනවා. බොත්තං කාසමානවා කරමානවා. තාත්තා හොඳ කටර් කෙනෙක් ඇතනම් කටර් බාසුන්නේ කියලා තාත්තට කිව්වේ. ඉතින් අපි හොඳටම දන්නවා මේ තේක තාත්තා හොඳට මැල් වතුරලයි බොන්නේ කියලා. නමුත් කරන්න දෙයක් නැහැ. තියෙන්නේ ඉච්චරයි. ඉතින් මේ බොම්බායට යන්න ටිකට් එක හම්බෙච්ච වෙලාවේ මම තාත්තට කිව්වා මේ තාත්තේ මොන පිස්සුද අපි කොහෙද මේ රටවල් වලට යන්නේ? අපි ගිහිල්ලා බලමුද මේක දීපු තැනින් මේ අපිට සල්ලි දෙන්න පුළුවන්ද කියලා. ඉතින් තාත්තට අකමැත්තෙන් ගියා ඉතින් මයිත් එක්ක. මේ කොටුවේ ওই ජනාධිපති මන්දිරේ ළඟ ඔර්ලෝසු කණුවක් තිබුණා. තාම තියෙනවා. ඒ ඔර්ලෝසු කණුව ළඟ තමයි මේ කාර්යාලය තිබුණේ. ඉතින් ගිහිල්ලා මම තමයි කතා කරේ. තාත්තම කුත්කත් එක්ක කතා කරගෙන මම ඉතින් ගිහිල්ලා කිව්වා මහත්තයා අපිට මේ රට යන්න අපිට වත්කමක් නැහැ. අපි දන්නෙත් නැහැ යන්න. අපිට මේ ටිකට් එක අරගෙන මුදලක් අපිට දෙන්න පුළුවන් නම් හොඳයි කියලා කිව්වා. කිව්වාම ඒගොල්ලෝ දෙස්රයක් හිතුවේ නෑ ඇත්තටම. ඒ ඇතුළට ගිහිල්ලා මේ මහතුරු එක බලලා මේ උපන්ට ඒ මුදල් අපිට ගෙනත් දුන්නා. මට ඒක මතක නෑ කොච්චර මුදල්ද කියලා. ඉතින් මුදල් ටික අතර හම්බුනාට පස්සේ ඇත්තටම හරි බඩගිනි. ගාක් වෙහෙස වෙලා දැන් මෙතනට ආවේ අපි. කොටේනින් කොටේන පල්ලිය උඩින් නැගලා ආම ස්ට්‍රීට් හරහා හෙටියවත්ත හරහා ඔහොම පයින්ම ඇවිල්ලා ආවේ අපි කොටුවට. ඉතින් තාත්තා කිව්වා අපි මොනාරි කමු කියලා. ඔය දැන් තියෙන වගේ ලස්සන පොඩි පොඩි කඩ තිබුණා. හොඳ එළවලු රොටි දෙකක් තාත්තයි මයි කාලා හොඳ සරුවත් එකක් බිව්වා. තවම මට ඒ සරුවත් එකේ රස මතකයි. දැන් නම් එහෙම සරුවත් හම්බෙන්නේ නැහැ. කසයට දාපු හොඳ සරුවත් බීලා මේ ඉතින් දැන් අපි එනවා. ඉතින් එන ගමන් මම තාත්තට කිව්වා තාත්තේ අපි මේ සල්ලි වලින් ඉස්තිරිකයක් ගමු. මොකද මන් දන්නා දැන් තාත්තගේ ගමන. තාත්තක උඹට පිස්සුද බං ස්ථිරික ගන්න කොහෙද මේ ගෙදර ලයිට් නැතුව කියලා. ගෙදර ලයිට් නැහැ. ඒගොල්ල මං කොච්චර ලයිට් උත් ගමු. ලයිට් ගත්තා. තාත්තට ස්ථිරිකයක් ගත්තා. සුමානෙකට විතර කණ්ඩ බොණ්ඩ හොඳට දේවල් ගෙනාවා. තවත් සල්ලි ටිකක් ඉතුරුයි. ගත්තා තාත්තට උණු වතුර බෝතලයක්. හරි සන්තෝසයි ජීවිතේ. ජීවිතේ හරි සන්තෝසයි. ඉතින් මෙහෙම අපි ලබාගත්තු පන්නරේ මම හිතන්නේ අපිට හුඟක් ශක්තිමන්ත වුණා. දරුවෝ හදන්න, ගෙවල් දොරවල් හදාගන්න, තව කාට හරි උදව් කරන්න, අපේ සරල ජීවිතයක් ගොඩනගා ගන්න හොඳට පුළුවන්කම තිබුණා. පුළුවන්කම ලැබුණා. දැන් මම මගේ කතාව අවසන් කරන්න යන්නේ. හුඟක් වෙලාව ගියා දැන්. ඒ නිසා මම අවසාන වශයෙන් ඇත්තටම මේ දෙමව්පියෝ අද කැපකරු මාපිය දෙමව්පියෝ ලොකු දෙයක් ඉස්ත සිද්ධ කරන්නේ මේ දරුවන්ට. අපිටත් එහෙම අපිට හුඟක් අය උදව් කරා. මට මතකයි අපේ පන්සලේ සුදු ගවුම් බෙදා දෙන රෙදි බෙදා දෙන දිනයක් තිබුණා. ඒ දිනේදී අක්කයි මායි දෙන්නම ගියා ඒ රෙදි ලබා ගන්න පෝලිමට දීපතුත්තමාර රාමේ ස්පන්සලේ. ගිහිල්ලා හිටු වෙනකොටම රෙදි ඉවර වුණා. අපිට ලබා ගන්න මූණ අපි එල්ලුණා. මේක හාමුදුරන්ට හොඳට තේරිලා හාමුදුරුව අපිට මේ ජානනන්ද හාමුදුරුව මේ දැන් මේ කරන සේවය වගේ අපිට රෙදි ගෙනල්ලා දුන්නා. එහෙම අපේ ජීවිතයක් අපිට තිබුණා. අපි ඒක හොඳට ප්‍රයෝජනෙට අපි අරගත්තා. ඒ නිසා අපි ජීවිතයේ ශක්තිමත් ජීවිතයේ සාධාරණයි සත්‍යය දකින්න අපිට පුළුවන්. සරලයි. බොරුවක් කියනට අවශ්‍ය නැහැ. බොරුව එක බොරුවක් කිව්වොත් පුතේ දුවේ ඒක වහන්න බුරු 10ක් කියන්න ඕනේ. ඒ නිසා අපිට අපි සත්‍ය ප්‍රකාශ කරොත් අපිට අපේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් අතීතයේ මෙනෙහි කරමින්. ඒ නිසා මම මගේ කතාව අවසන් කරන්නට මම මේ දරුවන්ගේ දෙමව්පියන්ට ඒ වගේම අපේ පින්වන්ත හාමුදුරන් වහන්සේලාගේ දෙමව්පියන්ට ආශිර්වාදයක් කරන්නට දෙමව්පියන්ට භක්තියක් මා ලබා දෙන්නට මා දැන් මේ ගීතය ගායනා කරනවා. මේ ගීතයටත් ඇත්තටම පුංචි කතන්දරයක් තියෙනවා. අපි පතන කියන නුවරඑළිය පැත්තේ අවස්ථාවක අපි ගියා මේ පැල රෝපණයකට. ඒකට ලොකු විද්වත් සභාවක් ගියා. මහාචාර්ය ජේපි දිසානායක, මහාචාර්ය සුනිල් ආරිරත්න, ධර්මසිරි ගමගේ ඩබ්ලිව්.ඒ. අබේසිංහ මේ වගේ ලොකු කණ්ඩායමක් අපි ගියා බස් එකක. ගිහිල්ලා අපිට මගදී ලස්සන දිය ඇල්ලක් ගලාගෙන දිය ඇල්ලක් තැනක නවත්තලා අපි ඔක්කොම අල්ලටම ඕන වුණා මූණ ටිකක් සෝද ගන්න, කකුල ටිකක් තෙමා ගන්න, ඒකේ සුන්දරත්වයේ විඳින්ද. ඔහොම ඉන්නකොට ධර්මසිරි ගමගේ සොහොයුරා දුර ඉඳලා සීයා කෙනෙක් එනවා දැක්කා. ඒ සීයාගෙන් ඇහුවා, "සීයේ මේ මේ මේකින් වතුර ටිකක් අපිට බොන්න හොඳයිද?" කියලා ඇහුවා. සීයා එකපාරටම පාටි හිටගෙන හොඳ ලස්සනට කිව්වා, "අනේ පුතේ, ඔය අම්මා වගේ වතුර ටික," කිව්වා. කිසි දෙයක් වෙන කිව්වේ නෑ යා. බොණ්ඩ කිව්වෙත් නෑ, එපා කිව්වෙත් නෑ. "ඔය අම්මා වගේ වතුර ටික." ඔච්චරයි කිව්වේ. බලන්න ඒක මොන තරම් ධර්මයක්ද තියෙන්නේ කියලා. අපි ගමන ගිහින් ඉවර වෙලා එද්දී ඩබ්ලිව්.ඒ. අබේසිංහ කවීන්ද්‍රයා මගේ මං ගෙදර ළඟින් බහින්න හදනකොට මට කොල කෑල්ලක් දීලා කිව්වා, "නන්දා මේක තියාගන්න, මේක චුට්ටක් බලන්න, මේක කියා වැඩකට ඉදිරි වැඩකට ගන්න පුළුවන්ද කියලා." ඒ ගීතේ තමයි දැන් මම මේ කියන්න යන්නේ. හොඳට ඔබ අහන්න, මොන තරම් උපමා මේ ගීතේ තුල තියෙනවද? ඔබගේ හදවතේ අම්මා තාත්තා ගැන යම් කිසි අදහසක් මතුවේ. ඔබ බලන්න මේ ගීතේ අහලා අපිට මේ හදවතේ පිපෙන මල පුළුවන්ද මගේ අම්මට තාත්තට පුදන්න කියන එක ගැන හිතලා බලන්න. මම දැන් මේ සින්දුව තමයි කියන්න යන්නේ. මම හිතනවා මේ මුළු ගීයේම වචන ටික මට මතක් වෙයි කියලා. මේ මොහොතේ මං මතක් වුණොත් ඔක්කොම ටික කියනවා. මම හිතනවා මතක් වෙයි කියලා. මේ ගීතය අහන්න මගේ කතාව මම මෙතනින් ගීයෙන් අවසන් කරනවා. මම හිතනවා සුබෝධි හාමුදුරුවෝ මට ආරාධනා කළා මගේ කතාව දරුවන්ට කියන්න කියලා. ශිෂ්‍යත්වලාභී දරුවනි, ඔබලා මේ ලැබුණු දෙයින් තාම හොඳ ප්‍රයෝජනයක් අරගන්න. අර සුනිල් මහත්මයාක වගේ මෙතන ඉන්න පුළුවන් හොඳම පිරිසක් ඉන්න පුළුවන්. මං වගේ හොඳ කලාකරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳ මානසික සුවයකින් ඔබගේ වැඩ කටයුතු ඔබට අතටම ලැබිලා තියෙනවා. මා මේ වුණා අසපුවෙන්. නිසා ඒක හොඳට ප්‍රයෝජනට ගන්න කියලා ඉල්ලමින් මේ ගීතය අහන්න. මම දැන් මේ ගීතය තමයි ගායනා කරන්නේ.

0: ඔන්නෝම කිව්වා ඉතින් 1962 ඕ මේනකොට ගුවන් විදුලි එකතු වුණා මේ අද ඔගොල්ලෝ දකින්නනේ රියැලිටි ෂෝස් මෙන්න මෙහෙම තරගයක් තිබ්බා ගුවන් විදුලි ඒකට කිව්වේ යාෂීප් ගීත තරගය ඒ කියන්නේ ටින්කිරි ටින් එකක් දැන්වීමක් හැටියට තමයි ඒ වැඩසටහන කළේ අන්තිමට තරඟ කළා මමයි වික්ටර් රත්නායක තරඟ කළේ මම දින්න මම එක වික්ටර් රත්නායක දෙක ඊට පස්සේ මොකද ඒකෙන් වෙන්නේ පළවෙනි දිනපු එක්කිනාට හම්බ වෙනවා බොම්බායට යන්න අවස්ථාවක් ටිකට් එකක් දෙනවා බොම්බායට යන්න ඉතින් මම තාත්තට කිව්වා අනේ තාත්තේ අපි මොන දකින්න බොම්බායක්ද අපිට බොම්බායක් අපි දන්නේ නැහැ අපිට යන්න දන්නේත් නැහැ අපිට එහෙම එකක් නැහැ. අපි ගිහිල්ලා මේකෙට මේ යන වියදමේ මහත්යලගෙන් ඉල්ලමු සල්ලි. එතකොට අපිට මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා. ඒගම තාත්තකෝ ඉතින් ඔහොම දෙයිද බං අපි දන්නේ නැහැ කියන්න කියලා ඒ තැනට ඒ ආයතනයට ගියා. ඔය මේ කොටුවේ මේ ඔර්ලෝසු කණුව ළඟ. ගිහිල්ලා ඉතින් මමම තමයි පැනලා කිව්වේ මහත්යලට. මාව අඳුරගත්තා ඉතින් තරංගෙන් දිනලානේ මම. මං කිව්වා මේ මහත්යා අපිට බොම්බායට යන්න අපි දන්නේ නැහැ. අපිට කේපා අපිට අපි හරි දුප්පත් අපිට පුළුවන් නම් මේ මේකට සල්ලි දෙන්න කිව්වා ඒගොම කීයද සල්ලි දුන්නා මට ඇත්තටම ඒක තමයි මතක නැත්තේ සල්ලි දුන්නා කිසි දෙයක් ඒවම ඇහුවේ නැහැ සල්ලි දුන්නා ඒගොල්ලෝ ඒගොම නිකේ හරි ආසයි තාත්තටයි මටයි ඉතින් මං කිව්ව තාත්තට තාත්තා අපි දැන් මොනාරි හොඳට කමු අපි එහෙම දේවල් කාලා නැහැ ඒ ගමන අපි චැතම් වීදියේ තියෙන තැනකින් මට හොඳට මතකයි එළවලු රොටියක් කාලා සරුවත් දීලා මාර ආසයි කටස් කටස් කියලා රයිස් කැට දාලා සරුවත් හදනවා හොඳ සරුවත් එකක් දීලා දීලා දැන් එන ගමන් තාත්තට මං කියන මොකද අපි තාත්තා මේ තාත්තා තේලනේ තාත්තා ඇඳුම් මාන්නේනේ තාත්තා ඇඳුම් මදින්නේ මේ අඟුරු විස්තරිකේ අඟුරු ඉස්තිරික අඟුරු අරන් එනවා සල්ලි වලට. ඉතින් චූටි උණ බම්බු කෑල්ලක් මෙහෙම තියාගෙන ඒ අඟුරු දාලා තාත්තා ඉතින් පිඹිනවා. ගින්දරේන්ද. තාත්තගේ පොණ්ඩේ ඔළුවේ ඔක්කොම මුළු ඇඟේම දුම් අර කුඩු යනවා. හරි දුකයි අපිට ඒක බලන්න. ඒකෙන් තමයි මදින්නේ කෝට් මේ සේරම දේවල් මදින්නේ. ඉතින් ඕකත් මට තිබුණා පොඩ්ඩක් ඔළුවේ මේනකම්. මං කිව්වා තාත්තට මේ තාත්තේ අපි ඉස්තිරිකයක් ගමු. සල්ලි අම්බිලානේ ඉතින් තාත්තේ කොම්බට පිස්සුද මේ ගේ ලයිටුත් නැහැ කොහෙන් ඉස්තිරික ගන්නද කියලා. එයා අපිකෝ ලයිටුත් ගමු. ඉතින් ඒ සල්ලි වලින් ලයිට් ගත්තා. තාත්තට ඉස්තිරිකයක් ගත්තා. සුමානේ දෙකකට දෙකකට හොඳට කණ්ඩ ගෙනාවා කෑම. මාළු අරවා මෙයා ගෙනාවා ඉතින් හොඳට කණ්ඩ ගෙනාවා. ඊට පස්සේ තාත්තට උණු වතුර බෝතලයක් ගත්තා. මොකද අම්මා තාත්තා අත් වැඩ කරද්දි රැට මේ තේ කෝප්පයක් හදලා තියෙනවා වහලා. ඉතින් තාත්තා රැ වෙනකම් වැඩ. ඉතින් අපි හොඳටම දන්නා මේ සීතල වෙච්ච තේ කෝප්පෙ තමයි තාත්තා බොන්නේ. උණු වතුර බෝතලයක් ගන්න කිව්වා තාත්තට. උණු වතුර බෝතලයක් ගත්තා. අරගෙන ඉතින් ඔහොම ජීවිත ගමනක් අපි ආවා. තාත්තා හයිද්‍රාමනි සමාගමෙන් තමයි මේ වැඩ කරේ. ඉතින් තාත්තා කෝට් මහලා ඉතුරු වෙන සමහර කෑලි හොඳ රෙදි ඒවා. ඉතින් වත්තේ අපේ කාෂටි වත්තේ චූටි චූටි පුතාලා එහෙම ඉන්නවා. ඉතින් ආ තාත්තා ඉතින් ওই එකක් මහලා මොනවාරි කලිසමක් මොනවාරි වහලා මට තමයි කියන්නේ පුතේ අන්න අහවල් තැන අහවල් ඉන්නවා පොඩි එකේ එයාට මේ කලිසම හරියනවා. ඔයා ගිහිල්ලා කියන්නේ මේක විකුණගෙන එන්න. කියන්න මේ හොඳම රෙදි මේ දාලා තියෙන බොත්තන් හොඳම බොත්තන් මේ බකල් එකක් පෙන්නලා කියන මේ බකල් එක හොඳම බකල් එකක් කියලා කියන කියලා යනවා. ඉතින් ගිහිල්ලා ඉතින් මම ඉතින් ඒ යන තැනට එනවා. අපි ගෙට ගන්නෙත් නෑ ඇත්තටම. අපි ගත්තේ නෑ ගෙට ඒගොල්ලෝ ඒ අය පස්සේ ඉතින් බොහොම හෙට්ටු කරලා අපි ඒක විකුණනවා. ඉතින් ගිහිල්ලා හරියට කියනවා මහත්තයා තාත්තා කිව්වා මේ මේක මේ හොඳම රෙද්ද කියලා හොඳම බකල් එකක් මේ දාලා තියෙන්නේ කියලා. උඹ කොහොමද ළමයි ඔබ දන්නේ කියලා කියනවා. එවුනට කියනවා අපි තාත්ත කියන එකනේ. එලනි සල්ලි මෙව කරලා අරගෙන ඇවිල්ලා ඔන්න ඔහම තමයි දුවේ පුතේ අපේ ජීවිත ගමන අපි ගෙනිච්චේ මේ විදියට.
1: Red Point News. SNN.

radio.lk. ඉදිරි විනාඩි කිහිපයක් අපි සූදානම් කළා ඇගේ ජනප්‍රිය ගීත කිහිපයක් ඔබ වෙනුවෙන් ගුණ දෙක් කරන්න.

radio.lk. මේ රසබර ගීතේ පදමාලාවලියන්නේ මාගම සේකර විසින්, සංගීතය සපයනවා WD අමරදේව, ගීතේ ගායනා කළා නන්දා මාලනී.